ලා පඤ්ඤවා තන ඕමස්සක තන තේරිනේස තන ඔයි පගත ජින තුම් සංගේත නාම දිනා කැසේ සුඛ ලෛයෑ රස්නා රාම නාම ජස් කෛයෑ රහාව තින ඌපර